Super Sunday වක් ඔබ සැමට ලංකා ෆියුෂන් හිට සාදරයෙන් ආරාධනා කරනවාදත් මම පැම් රාජපක්ෂ on live 90.5 ඉති සුපුරුදු පරිදි පැරණි කාලයේ ඒ වගේම නූතන කාලයේ සංගීතය බයිලා අමතක නොවන ගීත අහන්න පුළුවන් තැන තමයි මෙතන ලංකා ෆියුෂන් කියන්නේ අපේ සුන්දර රටවන ශ්‍රී ලංකාවේ ඉතිහාසය මතක මාවත් සිහිපත් කරන ගමන් කරන ස්ථානයක් ඉතින් වාඩි වෙලා විවේකීව බුක් විඳින්න කියලා මම ආරාධනා කරනවා අද අපේ හදවත් සාසිතුවේලි අපේ ජීවිතයේ වැදගත්ම පුද්ගලයා වෙන අම්මා කෙනෙක් අම්මා වෙත තමයි අද හැරෙන්නේ ශ්‍රී ලංකා සංස්කෘතිය මවුරුන්ගේ දිනේ කියන්නේ බොහෝ දේවල් අදහස් කරන දවසක් මම හැම විටම පවසන්නේ ඒ එක් දින පමණක් නෙමෙයි මගේ ජීවිතයේ හැම දවසම මවුරුන්ගේ දිනේ බවයි ඒක මිල අධික තෑගි දීලා හෝ මහා අභිනයන් සමග සමරන ලබන දෙයක් නෙමෙයි සමහර විට එම ආදරය සරලම ආකාරවලින් පෙන්වන දෙයක් ඒක මේසේ මත බලා සිටිට උණුසුම් තේකෝපයක් වෙන්න පුළුවන් මාවෙක් තම දරුවන් ආරක්ෂිතව නිවසට පැමිණෙන තෙක් අවදියෙන් සිටීම ඒ වගේම නිවස පුරවන බත් සහ වෑංජන සුවඳ අපි හැමෝම අහලා තියෙන වචනයක් තමයි කන්න කන්න කන්න ඒක හොඳට හුරු පුරුදු වචනයක් අපේ අම්මලා ආදරය ප්‍රකාශ කරන ආකාරය ගැන ලංකාවේ බොහොම අද්විතීය දෙයක් ඔවුන් හැම විටම මම ඔබට ආදරය කියලා කියන්නේ ඒ වුණාට ආදරය පවසන්නේ වෙන ආකාරවලින් ආහාරයෙන් කනස්සල් උපදෙස් දීලා යාඥා කරලා ඇයිඳ හිටලා පොඩ්ඩක් ගුටියක් දීලා බැනලා වදිලා බොහෝ ශ්‍රී ලංකක නිවාස්වල මව්වරුන් කිසිදු පිළිගැනීමක් ඉල්ලා නොසිටිනවා නිහඬව මුළු පාලම තම කර මත තබාගෙන තමයි අම්මා යන්නේ අපි ඒක හොඳටම දන්න දෙයක් රුපියල්කින් රුපියල් දෙකක වටිනාකමක් ලබා ගන්නට ඔවුන් උත්සාහ කරනවා හොඳට දක්ෂයි ඒ වැඩේට දිවා ආහාර පෙට්ටිය ඇසුරුම් කරනවා රාත්‍රී වෙනතෙක් පාසල් නිල ඇඳුම් මයින් කරනවා මට මතකයි අපේ අම්මා යුනිෆෝම් මයින් කරනවා කෙසේ හෝ තවමත් ඔබ කෑවද කියලා අහන්නටත් වෙලාව හොයා ගන්නවා අපේ ශ්‍රී ලංකාවෙන් මෙහෙට සමනය කරලා අපගේ බොහෝ දෙනෙකුට නව රටක ජීවිතය ආරම්භ කිරීමේදී ඒක ලෝකෙ ඕනෙත් වැඩකට වෙන්න පුළුවන් අපගේ මව්වරුන් කළ කැප කිරීම හොඳට අපිට මතකයි මට මතකයි දිගු වෙලාවල් වැඩ කරනවා සමහරුන්ට නව භාෂාවක් ඉගෙන ගන්න වෙනවා ඔවුන් තම පවුල්වල අයව බොහෝම මගහරිනවා එතකොට ඒ මිසිං ද ෆැමිලි ඒක කවදාවත් යන්නේ නැති දෙයක් ඒත් ඒ කිසි දෙයක් තම දරුවන්ට ඒ ඇය අරගල කර ආකාරය දැනගන්න හෝ නොපෙනෙන්න කෙස් ඒගොල්ලන් ඒ වැඩ කරනවා ඒ නිහඬ ශක්තිය බොහෝම අගේ අද සවන් දෙන අයට මව්වරුන්ගේ දිනයට තව මව්වරුන් තවදුරටත් ඔවුන් සමග නොසිටින අයට උණුසුම සහ දුක යන දෙකම ගෙන දෙන්න පුළුවන් සමහර විට ගීතයක් සුවඳක් ඒ කියන්නේ වචනයක් පවා මතකයන් දහසක් නැවත ගෙන ඒමට පුළුවන් අද ලංකන් ෆියුෂන් හිදී අප සියලුම මව්වරුන් සමරනවා ශ්‍රී ලංකාවේ මව්වරුන් ඔස්ට්‍රේලියාවේ මව්වරුන් ආච්චිලා සුළු මව්වරුන් තනිකඩ මව්වරුන් ඒ වගේම ආදරයෙන් කැප කිරීමෙන් තවත් කෙනෙකුගෙන් ගත් සෑම කාන්තාවක්ම සමහර විට කුමන හේතුවක් නිසා හෝ වගකීම් යුතු කරන්න වෙනවා තාත්තලට ඉතිනේ ඔබ කොතැනක සිටියත් ඔබේ මාවට පණීඩයක් හැවන්න ඇට දුරකතන ඇමතුමත් දෙන්න සුති කියන්න නැතහොත් ඇව තව ටිකක් ඔබේ හදවතේ තබා ගන්න ලෝකයේ සියලුම අපූරු මව්වරුන් කැප වූ ලස්සන ගීත එකතුවක් සමගින් මෙම විශේෂ මව්වරුන්ගේ දින ගමන දිගටම කරගෙන යනවා සික්ස් ලේන් බොහොම ලස්සන සින්දුවක් අම්මා ගැන When we come back, more from Lankan Fusion on a live 90.5.

0: 90.5. Lunk and Fusion with Pammy.
1: Now on Alive 90.5 FM.
2: ඉතින් අදත් ලං කන්ෆියුෂන් මතින් මාහා එක්වීම ගැන බොහොම ස්තුතියි. හෙට මදර්ස් ඩේ ලෝකේ කොතන සිටියත් මොන කොනක සිටියත් සුබ මව්වරුන්ගේ දිනයක් ඔබ සැමට හැපි මදර්ස් ඩේ. ආයෙත් ලබන සතියේ හමු වෙනතුරු ඔබට ඔබ සැමට ආයුබෝවන් වාසනාව. Until next time.